අඩු කහල අඩෙවා හාශි ගඩෙන් නෙරදිනෙ ෆහෙ එවරෙන් බුණුවේ මීතිය බෑ මිහුන්ගේ ඉලාහෙ අදි මූසාගේ ෆානු ගෙවෙස් ඉලාහෙ එකං එංගෙවම මූසාගේ ෆානු හඳුම ෆොලු නැතුනීයේ.

එකලේගේ ෆාන් එබහි මූසාගේ ෆාන් විදාළුවේ ඒ හාරූන්ගේ ෆානේ එවරෙන් මගුෆුරෙදිගෙන් දියතන් කලේගේ ෆාන ෆෙනි වඩාගෙන් හිඳු තිමන් කලේගේ ෆාන තබාවේ තිමන් කලේගේ ෆානුග අරිහ වඩාගතුන් කලේගේ ෆාන මනාකුරී කොංකමෙත්තෝ වේ ෆහේ තිමන් කලේගේ ෆානුගේ අම්ර කලේගේ ෆානු උරෙදි වඩාගතීතෝ වේ.

0: ඉස්වෙදිය උම්මැත්තවගේ ඛබරතකුන් කලේගෙ ෆානතිමන් රස්කලාන්ගෙ කියා දෙවනී එෆදෙන්නේ අදි හැම කෂවරුන් තිමන් රස්කලාන්ගෙ හදරතුන් කලේගෙ ෆාන ඛුර්ආන් දෙවීමෙ
1: من أعرض عنه فإنه يحمل يوم القيامة وزرا
0: يقرآن فرغس ديف ميها دناش فهي هما كشورن اميهكو قيام دوهم بردن هري فافين أفلاهن تي

එකලාංග වහී කුරෙවි තිය දෙකඹලුන් එකුගා සෝරුගෙන් බිම ෆාබා වඩාගන්න වාශ තියබෑ මීහුන්ගේ එබ්බයකු අනෙබ්බයකන් අදාවා තෙරින් කම්ගාවා හාලුගේ ෆහෙතිමන් රස්කලාංග හදුරතුන් තියබෑ මීහුන්න තෙදු මගෙන් අතුවෙජ්ජනම දෙන් තිමන් රස්කලාංග තෙදු මගත් තබා වෙජ්ජ මීහා දන්නාශ ෆහෙ එමීහකු මගු ෆුරෙදිගෙන නුදානත අදි අභාජ්‍ය වෙරිය වෙස් නුමෙවානේමේ.

හම එෆදෙන් තිමන් රස් කලාගේ ආයත කලයා හමෙන් අයි ෆහෙ ඒ ආයත කලේ හඳා නත්තාලීමුයි. හම එෆදෙන් මියදු කලේගේ මතින් හඳා නත්තාලවේ නැති එබහි අල්ලාහ්ගේ රහමතුන් මහරූම් කොල්ලවේ නැතේ.

එවරෙන් බුණුවේ එකලේගේ ෆානුගේ වෙරි රැස්කලාන්ගේ හදරතුන් එකලේගේ ෆානු තිමම් මෙන්න මෝජිජාතෙන් නොගෙන්නවනී කීවගෙන් හිජෙ ෆහේ එවරෙන් එහෙම් බුණායිරු කුරීගේ ෆොත්තව්ගා බයාන් වෙගෙන්වා හෙකිත එවරෙන්න හමයකන් නාදේ හිජේ.

ඒගෙ කුරින් එබහි කුරුආන් බාවා ලෙවුම්ගෙ නුවත මුහම්මදුගෙ ෆානු ෆොනුවුම්ගෙ කුරින් හම කෂවරුම් තිමන් රස්කලාගෙ අජාබුම් එවුරෙන් හලාකු කුරෙවිනම එවුරෙන් බුනීස්කං කෂවරෙ අළමෙන්ගෙ වෙරි රස්කලා කෝයෙ ඉබ රස්කලාන්ගෙ අළමෙන්ගෙ ගාත රසූලකු නුෆොනු වෙවී කීවිගෙන්තෝයෙ ފަހެ އޭރުން ތިމަންމެން ދެރަވެ ހަލާކުވުމުގެ ކުރީގައި އިބަރަސް ކަލާންގެ އާއެއްތަކަށް ތަބާވީމުހެއް

එකලේගෆාන් එබහි මූසාගෆාන් විදාළුවේ ඒ හාරූන්ගෆානේ එවරෙන් මගුෆුරෙදිගෙන් දියතන් කලේගෆාන ෆෙනි වඩාගෙන් හිඳු තිමන් කලේගෆාන තබාවේ තිමන් කලේගෆානුග අරිහ වඩාගතුන් කලේගෆාන මනාකුරී කොංකමෙත්තෝවේ ෆහෙ තිමන් කලේගෆානුගේ අම්ර කලේගෆානු උරෙදි වඩාගතීතෝවේ.

0: ඉස්වෙදිය උම්මැත්තවගේ ඛබරතකුන් කලේග ෆානතිමන් රස්කලාන්ගේ කියා දෙවනී එෆදයින්නේ අදි හැම කශවරුන් තිමන් රස්කලාන්ගේ හදරතුන් කලේග ෆාන කුර්ආන් දෙවීමේ
1: من أعرض عنه فإنه يحمل يوم القيامة وزرا
0: يقرآن فرغس دي في ميها دناش فهي هما كشورم اميهكو قيام دوهم بردن هري فافين أفلاهم تي

එකලාංග වහී කුරෙවි තිය දෙකඹලුන් එකුගා සෝරුගෙන් බිම ෆෑබා වඩාගන්න වාශ තියබෑ මීහුන්ගේ එබ්බයකු අනෙබ්බයකන් අදාවෑ තෙරින්කම්ගාවා හාලුගෙයි ෆහෙතිමන් රස්කලාගේ හදුරතුන් තියබෑ මීහුන්න තෙදු මගෙන් අතුවෙච්ජනම දෙන් තිමන් රස්කලාන්ගේ තෙදු මගත් තබා වෙච්ජ මීහා දන්නාශ ෆහෙ එමීහකු මගුෆුරෙදිගෙන නුදානෙත අදි අභාජ්‍ය වෙරිය වෙස් නුමෙවානේ මේ.

දෙයින් තිමන් රස්කලාගේ ආයත කලයා හමයෙන් අයි ෆහෙ ඒ ආයත කලේ හඳාන්නත්තාලීමුයි හම එපදෙයි මියදු කලේග මතින් හඳාන්නත්තාලෙවේ නැති එබහි අල්ලාහ්ගේ රහමතුන් මහරූම් කොල්ලවේ නැති.

ඒගෙ කුරින් එබහි කුර්ආන් බාවා ලෙගුම්ගෙ නුවත මුහම්මදුගෙ ෆානු ෆොනුවුම්ගෙ කුරින් හම කෂවරුම් තිමන් රස්කලාගෙ අජාබුම් එවුරෙන් හලාකු කුරෙවිනම එවුරෙන් බුනීස්කං කෂවරෙ අළමෙන්ගෙ වෙරි රස්කලා කෝයෙ ඉබ රස්කලාන්ගෙ අළමෙන්ගෙ ගාත රසූලකු නුෆොනු වෙවී කීවෙගෙන්තෝයෙ ފަހެ އޭރުން ތިމަންމެން ދެރަވެ ހަލާކުވުމުގެ ކުރީގައި އިބަރަސް ކަލާންގެ ޢާއެތަކަށް ތަބަޢުވީމުހެން

0: එමීහකං අත්වෙදාන කංකමාමෙදු ඉන්තිජාර කුරා මීහකෙ ෆහෙ තියබෑ මීහුම් වෙස් ඉන්තිජාර කුරාශ් ෆහෙ සීදා වෙගෙම්වා තෙදුමවගේ අහුළුවරි නකී අදි හිදායතු ලිබිගෙම්වා මීහුන් නකි කොබෑකං නිකං හොරතිය බෑ මීහුන්නං එගේ නැති.
1: කීරිත් කුරවානුගේ දිව තර්ජමයෙන් දෙම්ම මිගෙනස් දිනී සූරතු ත්වාහ අඩ්ඩිහ හවන ආයතුම් පශායගෙන් එ සූරතුගේ සතේක තිරීස් පස් වන ආයතුගෙන යල ආද සූරතුගෙන යල තර්ජමා විදාල් දුබ්වාෆාවනී ඩොක්ටර් මොහම්මද් හනීෆ්.
2: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩිහ නුවයි මෙගහර්ට්ස් FM බෑන්ඩ්
3: දිවෙහි රාජ්‍යයේ අඩුව

0: ਲੀਫੇ ਜਿਉਂ ਪਾਕਿਸਤਾਨ ਕੀਪਰ ਕੁਰੀ ਫੋਨ ਵਾਲੇ ਮਿੱਤਰ ਹੁਣ ਸਾਹਿਬ ਸਾਹਿਬ ਕੇ ਮੈਦਾਨ ਸੇ ਮੇਰੇ ਮਿੱਤਰ ਹੋਗਾ ਕਹਿ ਰਹੇ ਅਫਗਾਨ ਕੋਲੋਂ ਤੇਰੇ ਬੋਲੋਂ ਕੁਰੀ ਫੋਨ ਵਾਲੇ ਬੋਲ ਪਾਕਿਸਤਾਨ ਕੋਲੋਂ ਤੇ ਆਲਮਗੀਰ ਇਹਨੇ ਮਿੱਤਰ ਹੋਗਾ ਕਰੀ ਫਾਤ ਹੋਰੀ ਫਾਜ਼ਾ ਇਹਨੇ ਕੁਰੀ ਫੋਨ ਵਾਲੇ ਬੋਲ ਮਾ ਬੜਾ ਬਾਰੰਗ ਅਸ ਪੇਂਟ ਏਰੀਆ ਬੇਰ ਹੋਣਾ ਡੀ ਏਰੀਆ ਕੇ ਫੀਲ ਜੇ ਏਰੀਆ ਤੇ ਅਫਗਾਨ ਕੀਪਰ ਕੁਰੀ ਮੁਸਤਫਾ ਹੈ ਮੁਸਤਫਾ ਬੋਲੇ ਫੈ ਮੈਂ ਤੇਰੇ ਹੁਣ ਫਰਤ ਕੋ ਇਮਰਿਲਾ ਤੇ ਤੇ ਕੁਰੀ ਸੰਸਾ ਕਾਜਮਾਨ ਦੀ ਮੋਲਾ ਤੇ ਮੇਰੇ ਯਾਸਿਰ ਯਾਸਿਰ ਮਿੱਤਰ ਹੋਗਾ ਕਰੀ ਹੁਣ ਫੋਨ ਕੀਪਰ ਪਾਕਿਸਤਾਨ ਕੀਪਰ ਬੋਲ ਨਗੇ ਮਰਮਨ ਏਰੀਆ ਤੇ ਜੋ ਲੈ ਸਭ ਜਹਾਂ ਕੁੜੀਆਂ ਫੋਨ ਵਾਲੇ ਬੋਲ ਮਾਤਮਾ ਸਿੰਘ ਮਿੱਤਰ ਹੋਰ ਬੋਲੇ ਫੈਨ ਕੁੜੀਆਂ ਬੋਲੋਂ ਕੁੜੀਆਂ ਜੀ ਬੋਲ ਹੁਣ ਫਸ ਬੇਰ ਤੇਰੇ ਆਦਿ ਬਣੀ ਕੀਪਰ ਪਾਕਿਸਤਾਨ ਕੀਪਰ ਬੋਲ ਨਗੇ ਮਰਮਨ ਏਰੀਆ කියන ගමරුද්දීන බොලේ ගමරුද්දීන කාර්යය බොලේ ඔටිජ නට්ටුව පහතන් බොලත් ලැගෙන මෙහෙබු මෙහෙ බෑකට පහත මෙතරේ කුරෙන් හරි කුරුම්තරිය දී වෙන අහම සැකී බොලත් දැන් ඉරිමත් ප්‍රාති ජීකින් කාර්ය කුරි කුරුම්තරියක නට්ටුව ඇසිරුක නට්ටුව දා දෙවෙත මොලෙනි කුරිය සින්සකල මදිමාල් දින් බොල දැන් මොල මෙතරේ ෆාරෝටි ෆෞල් කොෆෙතන කුරුම්තරිය ජෙහොන් ලිප මත අෆ්ගාන ස්වාන කුලුන්තරි උලන් ෆ්‍රාත මුස්තෆා සෙන්සකල ගැන මෙදුන ආරම්භක මත්මැති කුරිය දින් බොල අබදුවේ දිහ නම්බර කුලුන්තරි අෆ්ගානුගේ ඔමිඩ් ඒ සොමිඩ් දිහ නම්බර කොමිඩ් බොල අත්ලා පෙන්ට දෙන්න නගා දින් බොල බෝල් දිරක් කාරිය කුලුන්තරි මේ පාරෝ නවා නම්බර ඔමිඩ් බොල ජාම්මසේ කුරි ෆුම් මාරහන සේන බොමතින් අබල ඒරියා බේරන් කන්ට්‍රෝල් කළා අත්ලෙන් කුරිය මෙදින් හාරුන් පාකිස්තාන කුලුන්තරි හාර අත්ලා කුරිය දින් බොල අනික සෙන්සකල දිම දැවි අපාන කුලුන්තරි ශකීබ් අත්දා කුරිය දමල දැන් අමින් පෙනටරි අධි මාල් උත්තර කොළ රොංකාරි ජීලාෆ් මෙදෙන දෙකොළ කොළ රොංකාරි ජීල කුරිය දෙවත මසේකුණ කාර්ය බල පාකිස්තාන කුලුන්තරිය බෝල අත්ලාෆ් අත්ලා කුල් ටීම් ගේ කුලුන්තරි කර මෙදින හරිෂ හරිෂ නොන් කුරිය ෆෝන වන් ජී බෝල ඉමත් ප්‍රාන්තිය කොට ගොස් දෙය එලි බෝල අෆ්ගාන කුලුන්තරි අත්ලෙන් පාකිස්තාන හාෆ් තරස් මෙදුන කරි ෆහත දීවි ශකීබ් කුරිය බෝල ඔමෙන් මුසාවි මුසාවි දින් බෝල පාකිස්තාන කුන්ත්‍රි ඇම් මිලිබුනි ඔටිස් ජන් බෝල ඇත්ලියන් හොලොන් ෆ්‍රත හැම දැය සමක්වන හත්නේ කුරිය දෙනි මෙහබෝ බබේ කුරිමෙ දෙන ඇටෝ ඇතරේ වන්න දමස එකරණි කාරික කුලුම්ත්‍රි ආ මහබෝ බෝල ලිබේ තමස එකර හෙන්නස් බෝල ඇත්ලිය ඔටිස් ආදෙන් දිස් නැතිස් ඔටිස් සතුක බෝල ඔති එනෙ මෙදින ආදිල්ල ආදිල් හොගර ෆත රංගා කාරි හුස්කොල්ලා මුලින් හුස්කොල්ලා දිවේ ටීම් ගේ සෝර නම්බර කුරිය ෂාහිල්ල ෂාහිල්ල නෝ අප සමද සම්බිධෝරි ඔෆ්සයිඩ් ෆව් හාෆන් 30 හමිනට කුලේෆ කෙසමන් කුරිය මති පාකිස්තාන් ලොන් ෆ්‍රාතන් ලිෆේ ජහ අෆ්ගාන් ජහ මෙහබුබ් කුරිය ගමර දින ගමර ෆහත වන කස් මෙහබුබ් මෙහ මෙතරෙන් කුරිය දී මුස්තෆා මුස්තෆා අෆ්ගාන් හබ් මෙතරෙන් බෝලේ ෆමඩමනු ඉරිමත් ෆ්‍රාතන් කුරිය ගැන සෙන්සක අදමල් අමීන දීෆි අමීන කුරිය නිම්බලන කස් අමීන දී මෙතරෙන් ගා කැරි ඉරිමත් ෆ්‍රාතන් අෆ්ගාන් හබ් තෙර මෙතරෙන් ගා කැරි මුනේ නැ බෑකොල ෆට් සෙන්සකල් තංගොල ඉරිමත් දිරාත කුරිය මුස්තෆා මුස්තෆා මධ්‍යමදී කුරිය ෆොන් වන් ජී බෝලා කොන්ට්‍රෝල් කළ දැවි සවාද අදලා කුරිය ෆහතන් දී සතාන බැන කුරිය ෆොන් බාරෙන් නේ කාරි උරි පාකිස්තාන කුලුන්තිය ගැජේ පෙනල්ටි අදි මාද හොලොන් ෆ්‍රාන් දෙකොන කොල රංගා කැරි එමුන් දිෆා කුරු බෝල හොලොන් ෆ්‍රාන් පෙනල්ටි අදි මම් බේර් ගෝ ඉසයිඩ් එල්ලි ලිෆ් මොදි අෆ්ගානිස්තාන අෆ්ගානිස්තාන ගේ බාර නම්බර් කුලුන්තිය එලියස් මන්සූර් මිහාර් මියරි අතර නම්බර් මෙහබූබ් අලි
1: ෆේබ් සබ්ස්ටිටියුෂන් ෆෝ අෆ්ගානිස්තාන් ජර්සි නම්බර් 4 මහබූබ් හනෆි රිප්ලේස් බයි ජර්සි නම්බර් 12
0: අෆ්ගාන එල්ලි මන්සූර් ගමරුද්දීන් එල්ලි පෙනල්ටි එක කරා දිමන් හොලොන් ෆ්‍රාතන් පාකිස්තාන් හාෆ් තේ අෆ්ගාන ලිෆෙන් එල්ලි සෙල්ලම බෝලේ ෆෑන් කොල කොල බැලන් ෆර එල්ලා ඔම්බෙන් එල්ලි බෝල පාකිස්තාන කොන්ට්‍රි ෆෑන් දිෆා කොහවර මදන් කුරිය ෆෝන් වාද මොහිබ් කුරිය ෆෝන් වාද බෝල මෙදර මතින් කන්ට්‍රෝල් ඔෆ් ෂකීබ් අද කුරිය තංගල හොල ෆ්‍රත් මෙදර කාරින් මුස්තෆා නක ෂකීබ් මෙදර දෙසෙන් සකල රෝ කාරින් හුලන් ෆ්‍රාතු මෙදර කාරි ජෙල ඉරමත් ෆ්‍රාතු මුලින් හුස්කල් දහ දී කුරිය අරන් හුරි කුලුන් තරි ආය මෙහබුම එන බෝලත් දැන් මරමන කන්ට්‍රෝල් කොල තංගල ෆාතන් දිෆා රහමත මෙදර කාරි රහමත කුරිය දින් බෝල කුලුන් තරි අත්ලා තංගල ෆාතන් ඔමිඩ ඔමිඩ් ඒ මුසාවි ඔමිඩ් මුසාවි එන ෆා දින් බෝල කසත් දහ රහමත කුරිය ෆාතන් දින් බෝල අත්ලා අෆ්ගාන හාෆ් තරි අෆ්ගාන කුලුන් තරි මුලින් මුස්තෆා හුලන් ෆ්‍රාන් සකල් කාරින් අස් මෙදරන් හොරස්කෝ පාකිස්තාන් හප්තේ වදලා කාර්ය කුලුන්තර නට්ටෝ මඩමන් කුලෙම කුරියන් අස් බෝලේ ෆෙන් ෆහතන් එඹුර දතංගල ෆතෝ එලියස් එලියස් මන්සූර් සෙන්සකල් තෙරෙන් තංගල ඉරමත් ෆ්‍රාත් වණක ශකීබ් මෙදිනි අෆ්ගාන් හප්තේ මෙදරන් කාරින් ශකීබ් එන කාර්ය ගොහරි කුලුන්තර එක දිවෙන බෝලේ

0: සීරජ් මේ කොන් අඩේ යෙමුනි කොන් මේ කොන් ෆන්නණෙක් ගැඩේ
1: ඔතන
0: එලව කියාදි පව ෆන්නණු ගෙනම් බොණ ජේනි
1: අලු නැසර් දව
0: තම්බ අදු මල් අදිය ෆාරු අඩු මඩි ආ එමෙරංගල අදිය ෆාරඩු ඉපාලා නේගේ
1: ආ ආ